0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භ වන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: අයිබෝන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද අපි හමු වෙන්නේ ජූනි මාසයේ 30 වෙනිදා අඟහරුවාද උදේ 11ට SBS සිංහල සේවයත් එක්ක. අද SBS සිංහල වැඩසටහන ඔබට ගෙන්නේ සිඩ්නි SBS සිංහල ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ සිට. වැඩසටහන ආරම්භයේදීම අපි විකාශනය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න අපි කැමැති. SBS සිංහල වැඩසටහන ගොරිංගා ජාතියේ කැමරගව ජනතාවට ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. එවගේම වැඩසටහන ගෙනෙන මේ සිඩ්නි භූමියේ සිරු මැබරිජිනල් සහ ටොර සමුද්‍ර සන්ධි දූපත්වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. අද වැඩසටහන මාත් එක්ක සම්බන්ධ වෙනවා අපේ නිෂ්පාදිකාව තිසරණේ විජය බණ්ඩාර සමගින්. අපේ නිෂ්පාදිකාව අතිනි අමරසිරි. වැඩසටහන අද ඔබට ගේන මම නිපුණ දොරංගොඩ. එමනම් පෙළ ගැස්ම ගැන කතා බහ කරොත් සුපුරුදු ලෙසින් ඔස්ට්‍රේලියාවෙන් වගේම ලෝකෙන් වාර්තා වෙන උණුසුම් තොරතුරුත් එක්ක SBS සිංහල පුවත් විකාශය තමයි මුලින්ම ඔබට ගේන්නේ. අපේ නිෂ්පාදිකාව තිසරණී ඒ සඳහා දවසේදී සූදානම් ඉන්නිනෝ. ඉන් අනතුරුව කාලීන විග්‍රහය ඔබට සමීප කරනවා. අපි දන්නවා මෑතකදී මේ IS සංවිධානයට එක්ව සටන් නඳුන ත්‍රස්ත සමාජිකයින්ගේ සහකාරියන් එවැගේම ළමුන් ඔස්ට්‍රේලියාවට ගෙන්වීම සිද්ධ කළා රජයේ සහ සෙසු පාර්ශ්වයන්ගේ මැදිහත්වීම මත. ඒ මේ ගැන ලොකු ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වුණා. මේ අතරතුරේ මේ ඔස්ට්‍රේලියාවට ඉදිරි මාස 12ක කාලය තුළදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ 50%කට වඩා වැඩි සම්භාවිතාවයක් අවදානමක් තිබෙනවා කියලා ඔස්ට්‍රේලියානු බුද්ධිංශ මෑතකදී පැවසුවා. මේක ටිකක් ලොකු අවධානයක් යොමු කරන්න වෙන කාරණාවක් නිසා කාලින තොරතුරු විග්‍රහයෙන් මේ ගැන ඔබට අපි තොරතුරු ගේන්න බලාපොරොත්තු වෙනවා අද දවසේදී. අපි ඔස්ට්‍රේලියාවේ දුරගමනක් යද්දී නිවාඩුවට එළියට යද්දී වගේම කැම්පින් යන අතරතුරු ඔස්ට්‍රේලියාවේ පබ්ලික් ටොයිලට්ස් හොයන ඒවා භාවිතා කරනවා. ඉතින් ලංකාවට සාපේක්ෂව අපිට මේක හොඳ පහසුකමක්. නමුත් ඒ ගැන අපි නොදන්න පැත්තක් තියෙනවා කියලා තමයි හෙළි වෙලා තියෙන්නේ. මේ ගැන තොරතුරු හොයලා බලන්න අපි සූදානම් ඊට පස්සේ. වැඩසටහන මැද භාගයේදී අපි මේ ශීතීර්තුවත් එක්ක බැඳුණු වෛද්‍ය සාකච්ඡාවකට යන්න තමයි හදන්නේ. වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන විශාලතම සෞඛ්‍ය අභියෝග මොනවද? එමගින් මිදීමට ඔවුන්ට කළ හැකි දේවල් මොනවද? මේ ගැන තමයි වැඩසටහන මැද භාගයේදී අපි කතා බහ කරන්නේ. වැඩසටහනේ අවසානය ගැන කතා බහ කරොත් අපි ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙද්දී ඔබට වැදගත් වෙන තොරතුරු ගේන ඔස්ට්‍රේලියා එක්ස්පෙන් විශේෂාංගයට යනවද දවසේදීත්. ඔස්ට්‍රේලියාව අපි විශේෂම කොඩි තුනක් දකිනවා. ඔස්ට්‍රේලියානු කොඩිය, ඇබරිජිනල් කොඩිය සහ ටොරස් ස්ට්‍රේට් අයිලන්ඩ කොඩිය. ඉතින් අද ඔස්ට්‍රේලියාව අපි ආචාර කළ යුතු මේ ටොරස් ස්ට්‍රේට් අයිලන්ඩ කොඩිය ගැන ඔබව දැනුවත් කරන්න සූදානම්. එමනම් යනවා ප්‍රවෘත්ති විකාශයට. අනතුරුව ඔබට ඔස්ට්‍රේලියාවේ මේ ඉදිරි මාස 12 ඇතුළත එල්ල වෙන්න පුළුවන් ත්‍රස්ත ප්‍රහාර හෝ එහා බැඳුණු සංවිධානාත්මක පැත්ත ගැන ACO එහෙම නැත්නම් බුද්ධිංශ කරන අනතුරු ඇඟවීම් ගැන දැනගන්න හැකියාව තියෙනවා.
3: අද ජූනි 30 වනදා අඟහරුවාදා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම තිසරණේ විජය බණ්ඩාර. සිරස්තල හෙට සිට වැටුප් ඉහළට අවමය පැයකට $26.744 දක්වා. වන් නේෂන් පක්ෂ ජන ආකර්ෂණයේ 15 යාමක්. ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල 2022 පසු වාර්තා වූ අවම මිල මට්ටමට. උතුරු ජර්මනියේ තරුණ සුබසාධන මධ්‍යස්ථානයක වෙඩිතැබීමකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට. ෆිෆා තරගාවලියේ බ්‍රසීලය සහ පැරගුවේ ඉදිරියට. ජපානය සහ ජර්මනිය තරගාවලියෙන් ඉවතට.

0: පසුගිය දෙසැම්බර් මාසේ සිඩ්නීහි බොන්ඩායිහි සිදු වූ වෙඩිතැබීමෙන් පසු ත්‍රස්ත කුමන්ත්‍රණ 14ක් ව්‍යර්ථ කර ඇති බව එසියෝ හෙවත් ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය පවසනවා. එමෙන්ම මේ වන විට ඔස්ට්‍රලියාව තුළ ත්‍රස්ත ක්‍රියා සිදුවිය හැකි අවදානම් මට්ටම ප්‍රොබබල් හෙවත් සිදුවිය හැකි මට්ටමක පවතින බවත් ඔවුන් සඳහන් කරනවා. නමුත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධාන ප්‍රධානී මයික් බර්ජස් කියා සිටින්නේ අදාළ සේවා එහි අනතුරු ඇඟවීම් පද්ධතිය සමාලෝචනය කරන අතර එල්ලවන විවිධ අභියෝග ගැන අවධානය යොමු කරන බවයි. එමෙන්ම මෙවැනි දේ සම්බන්ධයෙන් කම්පනයට පත්වන බව ඔහු කියා සිටිනවා.
1: When we see autocratic regimes seek to silence dissidents and perceived enemies, we are shocked, but we shouldn't be surprised. When hackers exploit known vulnerabilities to compromise, we are shocked, but we certainly shouldn't be surprised. When anti-Semitism grows after being tolerated and

0: normalised. We are shocked, but we should not be surprised.
1: ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධාන ප්‍රධානි මයික් බර්ජස් ඔහුගේ වාර්ෂික දේශනයේදී එම ප්‍රකාශය සිදු කළ අතර එය වත්මන් ත්‍රස්ත තර්ජන පිළිබඳ සංවිධානයේ තක්සේරුවේ කොටසක් වනවා. දෙසැම්බර් මාසයේ බොන්ඩායිහි සිදු වූ වෙඩි තැබීමෙන් පසු ACO හෙවත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය ත්‍රස්ත කුමන්ත්‍රණ 14ක් මේ වන විට ව්‍යර්ථ කර ඇති බව වාර්තා වනවා. මයික් බර්ජස් පවසන්නේ ඔස්ට්‍රේලියාවේ වර්තමානය වන විට ත්‍රස්ත තර්ජන මට්ටම විය හැකි මට්ටමක පවතින අතර ඉදිරි මාස 12 තුළ රටෙහි ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවීම හෝ ප්‍රහාර සැලසුම් කිරීමට 50%කට වඩා වැඩි අවස්ථාවක් පවතින බවයි. එමෙන්ම ඔහු පවසන්නේ මෙය සම්පූර්ණ තොරතුරු නොවන අතර දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා සම්භාවිතාවේ ඉහළ යාමද සිදුවිය හැකි බවයි.
0: Next level on the scale is expected. Which applies when we have intelligence about a specific attack. We do not. But we do know the environment is degrading and acts of politically motivated violence are becoming more likely than probable suggests.
1: ඔහුගේ ප්‍රකාශයට අනුව ඔස්ට්‍රේලියානුවන් අන්තවාදී දෘෂ්ටිවාදයට අන්තර්ජාලය හරහා රැඩිකල්කරණය වීමේ තර්ජනය පවතින අතර ඒ සඳහා විදේශීය මැදිහත්වීම තුලත් වනවා. ඉරානය වෙනුවෙන් යුදෙව් ඉලක්ක වෙත ප්‍රහාර මෙහි වූ බවට චෝදනා එල්ල වන ඔස්ට්‍රේලියාවට දැඩි සම්බන්ධතා ඇති පුද්ගලින් දෙදෙනෙකු මේ වන විට ACO සංවිධානය හඳුනාගෙන තිබෙනවා. පොන්ඩායිහි එක් ව්‍යාපාරික මධ්‍යස්ථානයකට 2024 වසරේදී එල්ල කරන ලද ෆයර්බොම්බිං ප්‍රහාරය මෙහෙය වූයේ ඉරානයේ පදිංචි ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වන බවත් මෙල්බර්න්

0: Hits from Home.
1: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organisation a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
2: ඒත් සමග ස්විදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ග් ABC ගුවන් විදුලියට පවසා ඇත්තේ ත්‍රස්ත තර්ජන අනතුරු ඇඟවීම් පද්ධතිය පිළිබඳ දැනට සමාලෝචනයක් සිදුවෙමින් පවතින බවයි. ෆයිව් අයිස් හවුල්කරුවන් සමග සෑම කෙනෙකුටම එය තරමක් වෙනස් ආකාරයකින් කරන බවත් ඔස්ට්‍රේලියානු ජනතාවට සහ අපගේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට හැකි උපරිම තොරතුරු ලැබෙන බවට වග බලා ගැනීම වැදගත් බවත් ඔහු පවසනවා.
3: There is a review that's happening on that, that's right. And different countries, particularly our Five Eyes partners, everyone does it a slightly different way, and we're looking at that. The thing that matters is making sure that the Australian people, but also all the law enforcement agencies, get the best possible information.
2: Liberal Senate Sabika Jonathan Dooniam Pavasane Paddhatiya Kriyatmaka Nuvanne Nam Venaskam Siduviyutu Bhavai. මේ සියලු දේ පසුගිය මාස 12 තුල සිදු වූ සියලු සිදුවීම් සමග ඒකාබද්ධවගෙන අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.
4: All of these things combined with all of the events that have occurred over the last 12 months, including of course Bondi, are extreme concerns for us as a country. If the legal regimes need revisiting, if the framework around how we deal with terror-related matters need revisiting, then let's do that as a matter of urgency.
2: මේ අතර ඔස්ට්‍රේලියාවේ ඔත්තු ඒජන්සිය ත්‍රස්ත තර්ජන මාර්ගෝපදේශ නිකුත් කරමින් සිටියදී ඉස්ලාමික් ස්ටේට් ගෲප් වන ඊනියා ඉස්ලාමීය කණ්ඩායමේ සමාජිකයන්ගේ සහකාරියන්ට නැවත ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට රජය අවසර ලබා දීම සිදු වුණා. සිරියාවේ ජීවත් වූ කාන්තාවන්ට මීට පෙර තාවකාලික බැහැර කිරීමේ නියෝගයකට යටත් වූ අතර ඔවුන්ට මෙරටට පැමිණීම සඳහා එය ඉවත් කිරීම සිදු කරා. අමාත්‍ය බර්ග් ABC ගුවන් විදුලියට පවසා ඇත්තේ මොවුන් නැවත පැමිණීමේදී ඉතා ඉහළ මට්ටමේ නිරීක්ෂණයකට ඔවුන් යටත් වන බවයි.
3: But we received the final advice yesterday that we can no longer have an exclusion condition any longer for her. We've checked with our agencies, they are ready. So that permit gets issued. What it then means is the conditions that do apply to her are everything that is possible. So for example, she will have to report and we will have to know where she lives, where she works, where she studies.
2: National Pakshanayaka Matt Canavan pavasanne rajya merata arakshawa wenwen pennina siti bavai. Lokeye darunathama trastavadi samvidhana samaga sambandha wi sitina meweni pudgalin Australiawen aet kara thabimata rajya meeta wada deyak kaliyutuwa tibu bawa Matt kiya sitinawa.
5: We feel the government should have done more to keep people like this who have associated with terrorist organisations, the world's worst terrorist organisations in the world. They should have been kept out of our country.
2: ඔස්ට්‍රේලියානු භූමියෙන් ඔබට ආරක්ෂක තර්ජනද ASPI හෙවත් ඔස්ට්‍රේලියානු උපාය මාර්ගික ප්‍රතිපත්ති ආයතනයේ අවධානයට යොමුව තිබෙනවා. ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ උපාය මාර්ගික සහ ආරක්ෂක අධ්‍යන මධ්‍යස්ථානයේ මහාචාර්ය පීටර් ඩීන් කලාපීය ආරක්ෂක තර්ජනයක් හමුවේ සූදානම සඳහා ACO ඉල්ලීම සඳහන් කොට තිබෙනවා. ඔහු පවසන්නේ ජාතියක් ලෙස ස්වයං විශ්වාසය තබා ගැනීමට ඔස්ට්‍රේලියාව බුද්ධි අංශ සහ සැපියුම් සඳහා ඇමරිකාව මත යැපීමෙන් ඉවත් විය යුතු බවයි.
6: That is dead. So what is self-reliance in the face of a major war potential against a major power threat to look like? And as the NDS tells us, it's starting to look like more industrial self-reliance. Yeah. It's starting to look like more national resilience and social cohesion. It's starting to look like civil preparedness. It's starting to look like all of these things.
2: ජාතික ස්වයං විශ්වාසය වැඩි කිරීම සඳහා විශේෂඥයන් ඉල්ලා සිටි අතර ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් 2021 දී අත්සන් කරන ලද ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සමග ත්‍රිපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමක් වන ඕකසි අනාගතය පිළිබඳව අදහස් දැක්වීමත් සිදු කළා. හිටපු අගමැතිවරුන් සහ ASPI හි පළමු ප්‍රධානියා ඇතුළුව ගනුදෙනුවේ ප්‍රායෝගිකත්වය සහ අනාගතය පිළිබඳව විවේචන පිළිගන්නා බව රිචඩ් මාල්ස් කියා සිටිනවා. නමුත් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා මෙම ගනුදෙනුව ඉතා වැදගත් වන බවත් ඔහු අවධාරණය කරනවා.
7: In regards to all three countries, we have now seen

0: changes of government in terms of political persuasion in all three, whilst the commitment to AUKUS has been maintained in all three.
1: ලෝවිහයතනය විසින් කරන ලද මත විමසුමකට අනුව මෙම ඕකස් ගනුදෙනුව සඳහා මහජන සහයෝගීතාවේද පවතිනවා. ලෝවිආයතනයේ සමීක්ෂණයෙන්ද ඉතිහාසයේ පළමු වතාවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් අනාරක්ෂිත බවක් දැනෙන බව පවසා ඇතැයි සොයාගෙන තිබෙනවා. නමුත් චාල්ස් ලියොන්ස් ජෝන්ස් ඇතුළු පර්යේෂකයින් පවසන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය වගකීමෙන් යුතුව කටයුතු කිරීම කෙරෙහි විශ්වාසය බිඳ වැටෙමින් තිබියදීත් මෙයට ප්‍රතිචාර දැක්වුවන්ගෙන් 4-3ක් පමණ, එනම් 73%ක් පමණ ඇමරිකාව සමග ඔස්ට්‍රේලියාවේ සංධානයට සහය දක්වන බවයි.
2: And what that shows is that Australians remain pragmatic about the global environment we face and understand that world events impact here at home.
1: SBS News සඳහා කැමිල් බියන්චි විසින් ඉදිරිපත් කරන ලද මෙම විශේෂාංගය SBS සිංහල වෙනුවෙන් ගෙනාවේ නිපුණ දඩංගොඩ.
3: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
4: දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food. රූපවාහිනියේ 33 වැනි නාලිකාවෙන්. ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලියානුවන්ට කරන ආරාධනය උළුරු ප්‍රකාශය. සිංහල භාෂාවෙන් සවන් දීමට සහ කියවීමට පිවිසෙන්න sbs.com.au/uluru-statement. ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන්ඩ් නව සංක්‍රමණිකයන්ට නිවාස, සෞඛ්‍ය, රැකියා සහ තවත් බොහෝ දේ පිළිබඳ තොරතුරු සමගින් උදව් කරයි. පිවිසෙන්න sbs.com.au/australiaexplained. SBS Food වෙබ් අඩවිය ආහාර වට්ටෝරු 7000කට අධික ප්‍රමාණයක් ඔබේ ප්‍රියතම ආහාර පාන පිළිබඳ වෙබ් ලිපි, වීඩියෝ සහ තවත් උපදෙස්. පිවිසෙන්න SBS Food වෙබ් අඩවියට sbs.com.au/food.
3: Streaming live on SBS On Demand, the Tour de France.
5: It is race on.
3: Shift into gear and watch the world's most brutal showdown.
5: The tension, it is going through the roof.
3: Race for the rivalries.
5: Oh!
3: The sacrifice. And the ultimate test of endurance.
5: Go, go, go.
3: This isn't just sport, it's pure drama. The Tour de France starts 5th of July on SBS and On Demand.
1: හොඳයි, වෙලාව දැන් 11:19. මතක් කිරීමක් තියෙනවා, එළබෙන ජූලි මාසයේ ඉඳලා SBS සිංහල සේවයෙන් සමස්ත ඔස්ට්‍රේලියාවම ආවරණය වෙන පරිදි සෑම සතියකටම වරක් විවිධ ප්‍රාන්තවල සිට මාසික විශේෂාංගයන් ගෙනීමට අපි සූදානමින් ඉන්නවා. ඒ වෙනුවෙන් ප්‍රාන්ත සහ ටෙරිටරි හයක SBS සිංහල සේවයේ නව වාර්තාකරුවන් සහ වාර්තාකාරිනියන් 6 දෙනෙක් සූදානමින් ඉන්නවා. ඒ අනුව සෑම මාසයකම පළමු සිකුරාද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ තොරතුරු රැගත් වැඩසටහනක්, ඒ වගේම හැම මාසකම දෙවන බ්‍රහස්පතින්දා ඔස්ට්‍රේලියානු අගනුවර කැපිටල් ටෙරිටරියේ තොරතුරුත්, ඒ වගේම සෑම මාසකම දෙවනි සිකුරාදා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ තොරතුරුත්, මාසයේ 3 වැනි සිකුරාදා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයනුත්, ඒ වගේම සිව්වන බ්‍රහස්පතින්දා උතුරු භූමි ප්‍රදේශ අපි කියනවා නොදන් ටෙරිටරියනුත්, සිව්වන සිකුරාදා දවසේදී තස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අනෙකුත් තොරතුරු රැගත් මේ විශේෂාංග ඔබට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. මීට අමතරව හැම සතියකම ලෝකයේ වඩාත් අවධානයට ලක්වෙන ජාත්‍යන්තර ප්‍රවෘත්ති ගැන විග්‍රහයක් එක්ක නැවුම් ලෝක තතුවිත්ති වැඩසටහනක්, ඒ වගේම ලංකාවේ ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු විමසුමකුත් ඔබට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. අවුරුදු 45ක් පුරා සිංහල භාෂාවෙන් ඔස්ට්‍රේලියාව පුරා හෙන එකම ජාතික ගුවන්විදුලිය සහ විවිධ මාධ්‍ය සේවයේ විවිධ භාෂා මගින් සිදුවගෙන මාධ්‍ය සේවයේ SBS සිංහල සේවය සමග ඉදිරියේදීත් රැඳී ඉන්න කියලා අපි ආරාධනා කරනවා. එවනම් ඔස්ට්‍රේලියාවේ දුරගමනක් යද්දී නිමාඩුවට එළියට යද්දී භාවිතා කරන පබ්ලික් ටොයිලට්ස් ගැන අපි නොදන්න පැත්ත ගැන තමයි දැන් හොයලා බලන්නේ.
4: ගමනක් යන අතරතුරදී හදිසියේ වැසිකිළි යාමේ අවශ්‍යතාවයක් ඇති වුණොත් පොදු වැසිකිළියක් හොයාගන්න එක ඔස්ට්‍රේලියාවේ කොයිතරම් අසීරුද කියන්න අපි හැමෝම දන්නවා. ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක්ට, විශේෂයෙන්ම තමන්ටම කියලා හිසට සෙවණක් නැති කෙනෙක්ට, වැසිකිළි පහසුකමක් කියන්නේ සුඛෝපභෝගී පහසුකමක් වගේ. ස්ට්‍රීට් කෙයා සංවිධානයේ ඇන්තනි පියර්ස් පවසන්නේ නිවසක් නැති කෙනෙකුට වැසිකිළිය කියන්නේ සරල පහසුකමක් නොවන බවයි.
6: A toilet becomes something that

0: I think we all take for granted, but for a person experiencing homelessness, a toilet becomes a luxury. And when you're living a life of, that revolves around deprivation, having that brief experience, you feel that you're being acknowledged as a person.
1: ඒ වගේම රාත්‍රී කාලයට නගරයේ වැසිකිළියක් සෙවීම කෙතරම් අසීරුද කියලා ස්ට්‍රීට් කෑ සංවිධානයේ ඇන්තනි පියර්ස් කිසගේක් වන ඩෙවිඩ් ස්ට්‍රට්ෆීල්ඩ් සිය අත්දැකීම පසුගිය වසරේ නිව් සවුත් වේල්ස් පාර්ලිමේන්තු විමර්ශනයකට ඉදිරිපත් කළේ මෙලෙසින්.
2: So you didn't want to get a charge, you know, doing your business in public. So you sort of slept near it to where the toilet was.
1: E atare Country Women Association hi Judy Findlay pavasanne Pacific Highway ek dige uturu Sydney sita Brisbane dakwa yana gamanakadi vesikiliyakata langa wenna pæ 5k gata wenna bawa. Batahira New South Wales wala nam Dobbo sita Batahirata gaman kalot vesikiliyak kohetma hoya gannata labenne naha.
3: If you were travelling on the Pacific Highway between North Sydney and Brisbane, you would travel for at least 5 hours before reaching a public toilet with any changing facilities. In Western New South Wales, if you travel west of Dubbo, there are simply none available at all. And this is per the National Public Toilet Map.
1: ඒ අනුව නිව් සවුත් වේල්ස් පාර්ලිමේන්තු විමර්ශනය එක්තරා ආකාරයකට විවිධ ජන කණ්ඩායම් එක්ව පොදු වැසිකිළි නොමැති වීමේ පොදු ගැටලුව තම ජීවන අත්දැකීම් සමගින් බෙදාගන්න වේදිකාවක් වුණා. මෙවර SBS එක්සමින්ස් මගින් පොදු වැසිකිළි පහසුකම් වල ඇති හිඟය පිළිබඳ විමසා බැලෙනවා. පොදු වැසිකිළි කියන්නේ අතිශය වැදගත් යටිතල පහසුකමක් බව මහජන වැසිකිළි පිළිබඳ විශේෂඥ කැතරින් වෙපර් පෙන්වා දෙනවා.

0: Hits from Home.
1: Want instant MVP status? Join the new Dick's Scorecard Plus program. For $99, Scorecard Plus members enjoy 1 year packed with perks, like $80 in annual bonus rewards, free shipping with no minimum purchase, triple points on 2 purchases, and more. That's over $160 in benefits. Join Dick's Scorecard Plus today and score more than ever. Tap the banner to learn more. Exclusions and terms apply. Visit dicks.com/scorecardplus for details.
2: So while we have building codes that regulate how many toilets need to be included within buildings, when we leave the building, we don't have any standards that say how many public toilets we need to provide either per person or per kilometre. And we also don't have any legislative requirement on a level of government or an agency that says you are responsible for providing public toilets.
3: ගොඩනැගිල්ල ඇතුළත වැසිකිළි නියාමනය කරන නීති තියෙනවා. නමුත් ගොඩනැගිල්ලෙන් පිටත මහජන වැසිකිළි කොච්චර තිබිය යුතුද කියලා කිසිම නීතියක් නැහැ. ඒ නිසා ප්‍රාදේශීය සභාව විසින් තමන් කැමති වෙලාවට වැසිකිළි වසා දමනවා.
2: There isn't a legislative requirement that says they are part of the public space network or they're part of our public transport network. So if there is any conflict between user groups or if it becomes very expensive to operate, it can be easier to close a public toilet than to ensure continued access.
3: ඔස්ට්‍රේලියාවේ ස්පෙෂලිස්ට් ඩිසබිලිටි ඇකමඩේෂන් ඇලයන්සි ප්‍රධාන විධායක නිලධාරී ජෙරමි හෝප් පවසන්නේ ආබාධිතය සඳහා මේ තත්ත්වය තවත් දරුණු වන බවයි.
4: The further you get away from a capital city, the harder it is to go to the bathroom. And what is accessible is old. Often the gradients are really hard to get into the bathrooms. The grab rails aren't overly helpful.
3: ඇවිදීම සඳහා ආධාරකයක් ලෙස වෝක එකක් භාවිතා කරන ගමන්ම ඔටිසම් තත්ත්වයේ ඇති දරුවෙකුත් රැක බලා ගන්නා තමන්ට පහසුකම් සහිත වැසිකිළියක් සොයා ගන්න එක ඉතා අසීරු වන බව ඔහු පෙන්වා දුන්නා. කිසිදු අභියෝගයක් නැතිව පුද්ගලිකත්වය රැකෙන පරිදි ආරක්ෂිත පහසුකම් සහිත වැසිකිළියකට ප්‍රවේශ වීම අභියෝගයක් වන බවයි ඔහු ප්‍රවසන්නේ.
4: The amount of times I go racing looking for a toilet, whether that's out at a business lunch, whether that's at the airports, and some of the difficulty is to be able to go to the toilet in dignity, to be able to have somewhere private that is accessible, that is safe. For me, it means that I can navigate my wheelchair and my walker.
3: People with Disability Australia හි ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ජුලියන් ලෝරන්ස් පවසන්නේ ආබාධිත පුද්ගලයින්ට ඔවුන්ගේ දිනයක් සැලසුම් කිරීමට සිදුව ඇත්තේ වැසිකිළි පහසුකම් තිබේද යන කාරණය මූලික කොටගෙන බවයි.
5: Actually, you cut meeting short, you cut outing short, you miss family events, you turn down work opportunities. So it's a big issue. Yeah, it's not just about convenience. It's literally about whether you can take part in everyday life.
3: මේ අතර LGBTQI+ ප්‍රජාවන්ට අයත් පුද්ගලයින්ද පොදු වැසිකිළි පිළිබඳ ගැටලුවට දිනපතා මුහුණ දෙනවා. ඇබොරිජිනල් සම්භවයක් ඇති ට්‍රාන්ස් කාන්තාවක වූ එල්ස්ට පවසන්නේ ඇය ආරක්ෂාව ගැන ඇති බිය නිසා පොදු වැසිකිළි භාවිතය මගහරින බවයි.
6: I mean, I knew I was trans from around my early teens, and then that causes a lot of issues when it comes to stuff like public bathrooms. And it would come to situations where I had to make the decision between do I go to the women's bathroom and risk getting transphobic rhetoric, or do I go into the guys' bathroom and put myself at risk of violence? I did have at least one where I was getting so much hate that I just decided to use a men's room once. And then because I did that and looked feminine enough, I received physical violence.
3: තරුණ මානසික සෞඛ්‍ය පිළිබඳව පර්යේෂිකාවක් වන University of Melbourne හි සාෂා බේලි SBS එක්සමින් වෙත පැවසුවේ බොහෝ ට්‍රාන්ස්ජෙන්ඩර් පුද්ගලයින් පොදු වැසිකිළි භාවිතය පිළිබඳ බියෙන් පසුවන බවයි. පර්යේෂණවලින් අනාවරණය වී ඇති පරිදි LGBTQI+ ප්‍රජාවන්ගෙන් 60%කට වැඩි පිරිසක් පසුගිය මාස 12ක කාලයකදී වැසිකිළි භාවිතය වළක්වාගෙන තිබෙනවා. එමෙන්ම වැසිකිළි යාම වළක්වා ගැනීමට ඔවුන් කෑම බීම නොගෙන සිටීමට පෙළඹී තිබෙනවා. මෙම පොදු වැසිකිළි පිළිබඳ ගැටලුව නිසා LGBTQI ප්‍රජාව සෞඛ්‍ය ගැටලු, මානසික ගැටලු මෙන්ම සමාජීය ගැටලු වලටද මුහුණ දෙමින් සිටිනවා.
7: In that study, we see that over 60% reported in the past 12 months avoiding using the toilet.

0: toilet. Nearly 2 in 5 had, in the past 12 months, limited how much they had eaten or drank to avoid having to go to the toilet. And, in this same sample, around 7% of trans young Australians had developed a urinary tract infection, kidney infection, or other kidney-related problem in the last 12 months in relation to toilet access.
1: වසර 25ක මෙහෙයුමකට පසු ඔස්ට්‍රේලියාවේ ඇති සියලු පොදු වැසිකිළි සලකුණු කෙරෙනු ජාතික මහජන වැසිකිළි සිතියමක් තිබීම සුවිශේෂී කාරණයක් වන බව කොන්ටිනන්ස් හෙල්ත් ඔස්ට්‍රේලියාහි ප්‍රධාන විධායක නිලධාරී ජිම් කූපර් පවසනවා.
2: There's a map in Australia of all the toilets. And after 25 years of operations, the National Public Toilet Map of Australia has become a bit of a phenomenon.
1: කොන්ටිනන්ස් හෙල්ත් ඔස්ට්‍රේලියයා මගින් වාර්ෂිකව සංවිධානය කරන ග්‍රේඩ් ඩනි හන්ට් වැඩසටහන යටතේ මේ වන විට පොදු වැසිකිළි පහසුකම් 25,000කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි කර තිබෙනවා. මෙම වැඩසටහන මගින් මහජනතාව විසින් රටපුරා ඇති පොදු වැසිකිළි පහසුකම් ජාතික සිතියමට ඇතුළත් කිරීම අපේක්ෂා කෙරෙනවා.
2: What it's turned into is this general purpose fantastic directory, and people who are travelling use the map. Tradespeople, disabled people, emergency services, police, Uber drivers, and also everyone who has continence challenges. And the purpose of the National Public Toilet Map and the Great Dunny Hunt, where we add more toilets every year, is to help those people with incontinence in particular.
1: එක සමානාත්මතාවය ගෞරවය සහ මනුෂ්‍යයෙකු ලෙස ඔබට ඇති අයිතිය කියාපාන සලකුණක් බව අවසානයේ පර්යේෂිකාවක් වන කැතරින් වෙබ අපට මතක් කර සිටිනවා.
3: As part of the United Nations, we have a right to water and sanitation, which equates to the right to public toilets. Therefore, it is important that our cities and our planners and our architects and our builders are responding to that right by providing adequate and accessible public toilets.
1: SBS එක්සමින් ස්වෙන්වෙන් ලීරා ශ්‍රෙට්ස් විසින් සැකසූ මෙම වාර්තාව SBS සිංහල වෙනුවෙන් සම්පාදනය කර ඉදිරිපත් කළේ අතනි අමරසිරි.

0: හොඳයි, වැඩිහිටි ඔස්ට්‍රේලයානුවන් මුහුණ දෙන විශාලතම සෞඛ්‍ය අභියෝග මොනවද කියලා හොයලා බලන්න අපි සූදානම් මේ කෙටි විරාමෙන් පස්සේ. ඉන්න අපිත් එක්ක.
1: ජාතික වාර්තා චිත්‍රපටවල සිට සම්භාව්‍ය සංස්කෘතික චිත්‍රපට දක්වා ලෝකමට්ටමේ නාට්‍යවල සිට හාස්‍ය සොඳුරතම තැන් සොයා SBS Iceland රූපවාහිනියේ 31

0: මාලිකාවෙන්. ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලියානුවන්ට කරන ආරාධනය උළුරු ප්‍රකාශය. සිංහල භාෂාවෙන් සවන් දීමට සහ කියවීමට පිවිසෙන්න sps.com.au/uluru-statement. SBS වෙබ් අඩවිය ක්‍රීඩා පිටුව ක්‍රීඩා ලෝලීන් සඳහා අංක එකේ ගමනාන්තයයි. පාපදී මෝට රජධාවන තරඟ ලෝක මල්ල ක්‍රීඩා සහ තවත් බොහෝදේ පිවිසෙන්න sps.com.au/sport. ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සුවන සම්මානලාබී රූපවාහිනී වාර්තාමය වැඩසටහන ඩේට්ලයින් අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ ඔන් ඩිමාන්ඩ් වෙතින්. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රියකරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදාගන්න SBS Facebook පිටුවට ලයික් කරන්න. SBS සිංහල සේවය Facebook වෙතුනොත්. sps.com.au/sinhala ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න පිවිසෙන්න sps.com.au/sinhala.
1: සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානුවන් දිග්ගු ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා. ඒ කියන්නේ ඔස්ට්‍රේලියානුවන් ප්‍රසිද්ධයි ඔස්ට්‍රේලියාවේ ශ්‍රම බලකායට වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ගේ සහභාගී වීම ක්‍රමක්‍රමයෙන් කොහොම නමුත් අඩු වෙමින් තමයි මේ වෙද්දි තියෙන්නේ. ඒ වගේම වයස්ගත ඔස්ට්‍රේලියානුවන් ජනගහනයේ වැඩිවීමකුත් ක්‍රමක්‍රමයෙන් මේ වෙද්දි දකින්නට අපිට තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න හැකියාවක් තියෙනවා කියන නිසා වර්තමානයේදී වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන විශාලතම සෞඛ්‍ය අභියෝග මොනවද කියලා හොයලා බලන්න තමයි SBS සිංහල සේවෙන් අද අපි කල්පනා කරන්නේ. මේ කතා බහට අපිත් එක්ක දැන් සම්බන්ධ වෙනවා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස්ගත සත්කාර පිළිබඳ විශේෂඥවරයෙකු වශයෙන් කටයුතු කරන තුෂාර ගුණවර්ධන වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි ආයුබෝවන්.
2: ආයුබෝවන් නිපුණ.
1: හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් මේ වෙද්දි මුහුණ දෙන විශාලතම සෞඛ්‍ය අභියෝග මොනවද කියලා අපි මුලින්ම කෙටියෙන් පැහැදිලි කරගෙන ඉමු.
2: ඔවුනිපන ඔය කිව්වා වගේ ඔස්ට්‍රේලියාවේ ජනගහනය දැනට ඒ ජනගහනයෙන් අවුරුදු 65ට වැඩි පිරිස ප්‍රතිශතයක් විදිහට 10,000ක් විතර වෙනවා. මෙය ඉදිරි අවුරුදු 20-30 කාලය තුළ 20-23ක් දක්වා උපරිමයකට වර්ධනය වීම පෙන්නුම් කරනවා. මේ සමග ඉස්මතු වන සෞඛ්‍ය අභියෝග මොනවද කියලා තමයි අපි කතා කරන්න යන්නේ. අපි හොඳින්ම දන්නා කාරණයක් තමයි වැඩිහිටි ජනගහනය හා සම්බන්ධව පවතින ඩිමෙන්ෂියා රෝගය. අවුරුදු 65ට වැඩි පිරිසෙන් 8%ක් පමණ පිරිසක් ඩිමෙන්ෂියා රෝගයෙන් කෙළෙනවා. ආයු අපේක්ෂාව වැඩිවීමත් සහ අනෙකුත් සාධක මේට හේතු වෙලා තියෙනවා. ඩිමෙන්ෂියා ඒ තත්ත්වයටදී මතකයේ කල්පනාව සහ බුද්ධි ශක්තිය අඩු වෙලා තමන්ගේ දිනදා කටයුතු කරගන්නේ ඒ අයට බැරි වෙනවා. මීළඟට අනෙක් තත්ත්වය තමයි නිදන්ගත රෝගී තත්ත්වයන්. වයසට යාමත් සමග ජීවන රටාව ජානමය බලපෑම හෝ පෝෂණ තත්ත්වයන් මත හටගන්නා රෝග එකක් හෝ කීපයකින් මේ පුද්ගලයන් පෙළෙන්න පුළුවන්. මේ අතර බහුලවම දකින්න ලැබෙන රෝගී තත්ත්වයන් තමයි දියවැඩියාව, අධික රුධිර පීඩනය, ආතරාටිස් තත්ත්වය සහ ඒ ආශ්‍රිතව පවතින නිදන්ගත වේදනාකාරී තත්ත්වයන්, ඇදුම සහ පෙනහළුවල පවතින නිදන්ගත රෝග, අංශභාග තත්ත්වයන්, හෘදය අමාරු සහ හෘදය අකර්ම වීම, වකුගඩු අකර්ම වීම, ශ්‍රවණ සහ දෘෂ්ටි ආබාධයන්. මේ වගේ තත්ත්වයන් එකක් හෝ කීපයක්කින් මෙම පුද්ගලයන් පෙළෙන්න පුළුවන්. මීට අමතරව වයස්ගත පුද්ගලයන් කායික දුබලතාවය වලට මුහුණ පානවා. මේක ප්‍රයල්ටි කියලත් කියනවා. එහෙම නැත්නම් මේක වෙන්න පුළුවන් මීට පෙර සඳහන් කර නිදන්ගත රෝගී තත්ත්වයක් එකක් හෝ කීපයක් නිසා. මේ කායික දුබලතාවයන් නිසා මෙම පුද්ගලයාට ඇවිදීම අපහසු වෙනවා, එදිනෙදා වැඩ කටයුතු කරගන්න අපහසු වෙනවා. ඒ වගේම තමයි වැටෙන්න පුළුවන්, වැටිලා අස්ති බින්දෙන්න පුළුවන්. එමගින් තවත් ඒ ක්‍රියාකාරීත්වයන් අඩු වෙනවා ඒ සමග ඇති වෙන සංකූලතාව නිසා. මෙවැනි තත්ත්වයක සිටින කායික දුබලතාවී තත්ත්වයක සිටින කෙනෙක් සමාජයේ හුදකලා වෙන්න පුළුවන්, එමගින් මානසික ආතතියටත් පත් වෙන්න පුළුවන්. මේවා තමයි සමහර සෞඛ්‍ය ගැටලු වැඩිහිටි ජනගහනය අතර පවතින.
1: හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ වැඩිහිටි පුද්ගලයන් අතර තනිකම්ම ඒ වගේම සමාජ හුදකලාව අපිට දකින්න පුළුවන්. අපි ලෝන්ලිනස් ඇන්ඩ් සෝෂල් අයිසොලේෂන් කියලා මේ දේවල් හඳුන්වනවා. ඉතින් මේ තත්ත්වය

0: මොවුන්ට කොයි තරම් බරපතලද වෛද්‍යතුමනි ඒ ගැනත් කියමු.
1: ඔවුනෙක්න මානසික සෞඛ්‍ය දුර්වලවීම වයසට යාමත් සමඟ බැඳී තිබෙන දෙයක් නෑ නෙමෙයි. ඒ නමුත් වැඩිහිටියන් මානසික සෞඛ්‍ය අතින් දුර්වලවීමට බලපාන අනෙකුත් කරුණු කාරණා රැසක් තියෙනවා. මේකද සමහරලාට හේතු වෙන්න පුළුවන් තමන්ගේ රැකියාවෙන් විශ්‍රාම යෑමත් සමඟ සමාජය සමඟ තියෙන සම්බන්ධතාවයන් හෝ පිළිගැනීම් අඩුවීම මගින් යම් දුරට සම්මානතික ආතතියකට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආර්ථික ගැටළු වැනි ප්‍රශ්න වෙන්න පුළුවන්. සමහරලාට මීට පෙර සඳහන් කළා වගේ නිදන්ගත රෝග නිසා ඇබිදීමට අපහසු වීම සහ නිවසෙන් බැහැර වීමට අපහසු වීම මගින් සමාජයේ හුදකලා වෙන්න පුළුවන්. තවත් කොටසක් ඉන්නවා තමන්ගේ බිරිඳ හෝ සැමියා එහෙම නැත්නම් සමකාලීන මිතුරන් මිය යෑම නිසා තදින්ම මානසිකව බලපාන අය ඕස්ට්‍රේලියාවේ තවත් කොටසක් ඉන්නවා තමන්ගේ රියදුරු බලපත්‍රය අහිමිවීම සමග ඒ වයසට යාම සමග අනෙකුත් රෝගී තත්ත්වයන් නිසා හෝ යම් හේතුවක් මත තමන්ගේ රියදුරු පත්‍රය අහිමිවීම නිසා තමන්ගේ නිවසින් පිටත කටයුතු කිරීමේ අපහසු වෙලා සමාජයෙන් හුදකලා වෙන්න පුළුවන්. තවත් කොටසක් සිටිනවා ශ්‍රවණ බාධ හෝ දුෂ්‍රාබාධ නිසා සමාජීය ක්‍රියාකාරකම් වල යෙදෙන්න අපහසු වෙලා. එහෙම නැත්නම් පිටස්තර රටකින් මේ රටට සංක්‍රමණය වෙච්ච පිරිසක් සමහරලාට සමාජීය හෝ සංස්කෘතික හෝ භාෂාමය හේතු මත සමාජීය ක්‍රියාකාරීත්වයේ සීමා වෙන්න පුළුවන්. මේ වගේ නොයෙකුත් හේතුන් මත සමාජ හුදකලාව එමගින් මානසික ආතතිය වැනි තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. මෙය බහුලව තිබෙන ප්‍රශ්නය බවට සැක කරනවා අවසනාවකට මෙය හඳුනා ගන්න නම් සහ ප්‍රතිකාර ලබා ගැනීමට නම් පැමිණින්නේ බොහොම සුළු පිරිසක්.
0: හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ වැඩිහිටි පුද්ගලයින්ට නිදන්ගත සෞඛ්‍ය තත්ත්වයන් වඩා හොඳින් කළමනාකරණය කරගන්න ඔවුන්ට මොන වගේ දේවල්ද සිදු කර හැකි දේවල්, ඔවුන් සිද්ධ කළ යුතු මූලික දේවල් මොනවද?
1: මෙම කළමනාකරණ ක්‍රියා පරිපාටියේ පළමුවෙනි පියවර වෙන්නේ ඔබ ඔබේ පවුලේ වෛද්‍යවරයා හෝ එම වෛද්‍යරයා විසින් නිර්දේශය කරන විශේෂඥ වෛද්‍යරයා හමු වී පරීක්ෂාවක් කිරීම. එම වෛද්‍ය පරීක්ෂණයත් සමග ඔබට ලැබෙනවා වෛද්‍ය වාර්තාවක්. එම වෛද්‍ය වාර්තාවේ අඩංගු වෙනවා ඔබේ රෝගය හෝ රෝග පිළිබඳ විස්තරයක්. ඒ සමගම එම රෝගයේ ඔබේ එදිනෙදා ක්‍රියාකාරීත්වයට බලපාන හැටි ඒ විස්තර කරනවා. ඒ සමගම එම වෛද්‍යවරයා එම වාර්තාවේ සඳහන් කරනවා ඒ ඔබට නිර්දේශ කරන ඔබට ලැබිය යුතු සහාය සේවාවන් පිළිබඳ. මීළඟට ඔබ කළ යුත්තේ එම වෛද්‍ය වාර්තාව සමග සහාය සපයන සේවාවන් සඳහා අයදුම් කිරීම. ඔබ අවුරුදු 65ට වැඩි නම් ඔබ අයදුම් කළ යුත්තේ කොමන්වෙල්ත් හෝම් සපෝර්ට් ප්‍රෝග්‍රෑම් එකට හරි support at home program එකට. ඒ අයදුම් කිරීම කරන්න පුළුවන් online ක්‍රමයට MyHKR කියන ඒ online පිටුවට ගිහිල්ලා. එහෙම නැත්නම් දුරකථනයකින් ඔබට ඍජුව MyHKR අමතන්න පුළුවන්. එහෙමත් නැත්නම් appointment එකක් දාලා service australia center එකට ගිහිල්ලා මේ කටයුත්ත කරන්න පුළුවන්. ඔබ අවුරුදු 65ට අඩු නම් මේ සේවා සඳහා අයදුම් කළ යුත්තේ NDIS. ඒකට කියන්නේ National Disability Insurance Scheme. ඒ කියන ඒ පාත්‍රයකින් මේ සඳහා ආයදුම් කළ යුත්තේ. ඔබ මේ සේවාවන් සඳහා ආයදුම් කළාට පසුව ඔබ යනවා National Waiting List එකකට. සමහර වෙලාවට ඒ මාස 12ක් විතර යන්න පුළුවන් මේ සඳහා ඒ ඔබගේ ආයදුම් පත්‍රයට අනුමැතිය ලැබෙන්න. ඔබට සහන සේවාවන් සඳහා රජයෙන් මුදල් අනුමැතිය ලැබුණු පසුව එම අනුමැතිය ඔබ ප්‍රදේශයේ සත්කාර සපයන ආයතනයකට එහෙම නැත්නම් කෙයාර් ප්‍රොවයිඩර් කෙනෙකුට යනවා. ඒගොල්ල තමයි ඔබට අවශ්‍ය කරන සහන සේවාවන් ලබා දෙන්නේ. එසේ ලබා දෙන සහන සේවාවන් කීපයක් මම මෙහි සඳහන් කරන්නම්. ඔබට ගේ දොර පිරිසිදු කිරීම අපහසු නම් ඒ පිරිසිදු කරන්න ක්ලීන කෙනෙක් ලබා ගන්න පුළුවන්. තනිව නාන්න, ඇඳුම් මාරු කරන්න, රෙදි සෝදන්න, උයන්න එහෙම අමාරු නම් ඒ සඳහා සහාය වන්නන් ලබා ගන්න පුළුවන්. ඇවිදින්න අමාරු නම් ෆිසියෝතෙරපි කෙනෙක්ගේ සහාය ලබා ගන්න පුළුවන්. ඒ සඳහා පුරුදු පුහුණු වීම කරන්න. පොදු ප්‍රවාහන පාවිච්චි කරන්න අපහසු නම් ප්‍රවාහන සහායක් ලබා ගන්න පුළුවන්. ඔබට එදිනෙදා කටයුතු පහසු කරවන උපකරණ මෙවලම් ලබා ගන්නත් පුළුවන් මෙම සේවාවන් යටතේ. උදාහරණයක් විදිහට ඇවිදින්න අමාරු නම් වෝක එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් රෝද පුටුවක් ලබා ගන්න පුළුවන්. ඔබට සාමාන්‍ය පුටුවක ගෙදර වාඩිලා නැගිටින්න අමාරු නම් රික්ලයිනර් චෙයාර් එකක් වගේ එකක් ගන්න පුළුවන්. ඔබේ ගෙදර තියෙන සාමාන්‍ය ඇඳේ නිදියන්න අමාරු නම් නැගිටින්න අමාරු නම් රෝහල් ඇඳක් වගේ

0: දෙයක් වුණත් ලබා ගන්න පුළුවන්. මීට අමතරව මෙම සේවාවන් සඳහා අනුමැතිය ලැබෙද්දීම ඒ සමග ඔබට ලැබෙනවා. දිනක ඔබට වැඩිහිටි නිවාසයකට යන්න අවශ්‍ය වුණොත් ඒ සඳහා අනුමැතිය මේ සමගම ලැබෙනවා. ඉහත කී සේවාවන් වලට අමතරව මම තව වෙනත් කරුණු කීපයක් සඳහන් කරන්න ඕනේ. ඔබේ පවුලේ කෙනෙක් හෝ වෙනත් පුද්ගලෙක් කෙයාර විදිහට ඔබට සහය ලබා දෙනවා නම් මේ පුද්ගලයාට පුළුවන් කෙයාර අලවන්ස් එකක් හරි කෙයාර පේමන්ට් එකකට ආයුධම් කරන්න. මීට අමතරව මෙඩිකයා මගින් ඔබට ශ්‍රවණාධාර ඕ ඇස් කණ්ණාඩි ලබා ගන්න පුළුවන් එවැනි දේවල් අවශ්‍ය නම්. ඔබට මානසික සෞඛ්‍ය ගැටලු තියෙනවා නම් එය පෞද්ගල වෛද්‍යවරයා හමුවලා ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්ටල් හෙල්ත් හොට්ලයින් එකට කතා කරලා ඔබට ඒ අවශ්‍ය කරන උපදෙස් සහ අවවාද ලබා ගන්න පුළුවන්. තවත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ වැඩිහිටි අපයෝජනේ elderly abuse, එහෙම නැත්නම් negligence, හිංසනයට ලක් වෙලා තියෙන බවට සැක කරන වැඩිහිටි පුද්ගලයෙක් සිටිනවා නම් ඒ elderly abuse phone line එක ඔස්සේ ඒ ගැන දැනුම් දෙන්න පුළුවන්.
1: හොඳයි, වර්තමානයේදී වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන විශාලතම අභියෝග සහ සෞඛ්‍ය අභියෝග මොනවද කියලා තමයි SBS සිංහල සේවයෙන් අපි සොයා බැලීමක් සිද්ධ කරේ. ඉතින් මේ කතාබහට අපිත් එක්ක අද දවසේදී සම්බන්ධුනේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස්ගත සත්කාර පිළිබඳ විශේෂඥවරයෙකු වශයෙන් කටයුතු කරන තුෂාර ගුණවර්ධන වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි, එහෙමනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ සියලු කරුණ කාරණා සම්බන්ධයෙන් අපිව දැනුවත් කරාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝවන්.
0: අයිබෝවන්.
2: Centigrade collaboration.

0: පුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින හතේම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 නාලිකාවෙන් සහ on demand වෙතින්. ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සවන සම්මානලාභී රූපවාහිනී වාර්තාමේ වැඩසටහන Dateline අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ on demand වෙතින්. ැනක්වන ටෙලිකතාන්තර සහචිත්‍රපට ඔබගේ ජංගමතුරකතනයෙන් ස්මර්ට් TV මගින් ටැබ්ලට්කින් හෝ ලැප්ටොප් පරිගණකෙන් නොමිලේ නරඹන්න SBS on demand app download කරගන්න. ලොව පුරා විවිධ සංගීත රටාවන්ට නිදහසේ සවන් දෙන්න SBS chill දැන් SBS audio app වෙතින්.
1: SBS kickoff. A new music station celebrating football anthems from around the world.
2: It's time for Africa.
1: It's live now on DAB Radio, the SBS audio app, online and SBS on demand.
0: අදම SBS audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකියි.

0: ඔබ ඔස්ට්‍රලියාවේදී එක පෙළට ලෙලදෙන දජ තුනක් දැකලා ඇති. ඒ ඔස්ට්‍රලියාවේ ජාතික කොඩිය, ඇබොරිජිනල් කොඩිය සහ ටෝරස් සමුද්‍ර සන්ධියේ දූපත් වැසියන්ගේ කොඩිය කියන දජ ත්‍රිත්වය. මෙහෙම කොඩි තුනක් තියෙන්නේ මුල්වැසියන් නියෝජනය කරමින්. මේ මුල්වැසියන්ට ඔවුන්ටම අනන්‍ය වූ ඉතිහාසයක්, සංස්කෘතියක්, භාෂාවක් සහ දජයක් හිමි. ටෝරස් සමුද්‍ර සන්ධියේ දූපත් වැසියන්ගේ දජය කොළ, නිල්, කළු සහ සුදු පාටින් යුතුයි. එහි සුදු පැහැති සාම්ප්‍රදායික හිස්පළඳනාවකුත්, එහිම මැද සුදු පැහැති තරුවකුත් තිබෙනවා. මේ කොඩියෙන් භූමියට, මුහුදට, සංස්කෘතියට සහ ප්‍රජාවට ටෝරස් දූපත් වැසියන් දක්වන සබඳතාවයයි පෙන්නුම් කරන්නේ. ඔවුන් බොහොමයකට දජය වැදගත් සංකේතයක්. ඒ ඔවුන් කවුද යන්න සහ ඔවුන් අයත් පෙදෙස ඒ තුළින් පිළිබිඹු කරන නිසා. ටෝරස් දූපත්වල මහා ඔස්ට්‍රේලියානු භූමියේ එසේත් නැත්නම් එතරක සිටියත් මේ හැඟීම එලෙසින්මයි. දජයේ වැදගත්කම පිළිබඳ නිසි අවබෝධයක් ලැබීමට නම් ටෝරස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ඉගෙනීම වැදගත්. මෙවර ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන් අවධානය ඒ පිළිබඳවයි. ටෝරස් සමුද්‍ර සන්ධිය දූපත් ලෙස හැඳින්වෙන්නේ ක්වීන්ස්ලන්තයේ කේප් යෝක් ඉහළ කෙළවර සහ පැපුවා නිව්ගිනියාව අතර දූපත් කණ්ඩායමකට. මේ දූපත් ඕස්ට්‍රේලියාවේ කොටසක්. ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ නිවහන. ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතීන්, ඉතිහාස කරුණු සහ භාෂා සමගින් ඔවුන් මේ පෙදෙසේ ජීවත් වෙන්නේ. 1992 අයිලන්ඩ් කෝඩිනේටින් කවුන්සිල් විසින් ප්‍රජා කොඩියක් නිර්මාණය කිරීම වෙනුවෙන් තරඟයක් පවත්වනවා. තර්ස්ඩේ අයිලන්ඩ් සිට පැමිණි අංකල් බර්නාඩ් නමුක්ගේ දජයයි එතනදී ජය හිමි කරගන්නේ. කොහොම වුණත් ඒ තරඟයෙන් නොබෝ දිනකින්ම ඔහු අභාවප්‍රාප්ත වුණා. තමන් නිර්මාණය කරපු දජය කොතරම් වැදගත් සංකේතයක් බවට පත්වේද යන දැකගන්න ඔහුට ඉඩ ලැබුණේ නැහැ. දජය දැකීමෙන් පියාවත් ඔහු සමග ගෙවූ කාලයත් මතකයට නැගෙන බවයි ඔහුගේ පුතා බර්නාඩ් නමුක් ජූනිය පවසන්නේ. දජයේ සෑම වර්ණයකින්ම යමක් අරුත්ගැන්වෙනවා. කොළපාටින් භූමියත්, නිල්පාටින් ටෝරස් සමුද්‍ර සන්ධිය පිහිටා ඇති සයුරත්, කළුපාටින් ටෝරස් දූපත් වැසියනුත්, සුදු පැහැති පළඳනාවෙන් ටෝරස් දූපත් සංස්කෘතිය සහ අනන්‍යතාවත්, අවසාන වශයෙන් සුදු පැහැති තරුවෙන් ටෝරස් සමුද්‍ර සන්ධිය ප්‍රධාන දූපත් පහත් නියෝජනය වෙනවා. ටයිරල් විටි ටෝරස් දූපත් වැසියෙක්, නීති ශිෂ්‍යයෙක්. මේ ඔහුගේ අදහස්.
1: It's a part of our cultural identity in itself. It's a big part of our story. It's really good to have that sense of representation too. And especially being in a small community, you see this flag. It tells a story, who we are, where we're going, and how we're moving forward past all the injustices since colonization. How people were considered flora and fauna and not as

0: people. So for me, this flag speaks for itself. It's something to make me feel seen as a person because it's representing my people.
1: Bernard Jr. සහ Tyrell දෙදෙනාම හැදී වැඩෙන්නේ Thursday Island වල. මේ කුඩා ඒත් ජීවයෙන් පිරි ශක්තිමත් පවුල් සබඳතා සහ සංස්කෘතියක් හිමි දූපතක් බවයි ඔවුන් කියන්නේ. Tyrellට අනුව මේ දජය දෛනික ජීවිතයට වැදගත්.
0: Seeing flags in places such as courtrooms and just everyday places up here in the mainland, it just makes me feel so seen where I can come from a small island off the mainland, but entering mainland, seeing my flag in a courtroom, seeing my flag wrapped up your local post office, seeing some people wearing it on their clothing, it makes me feel like people up here in the mainland have so much love and respect for us up there. It just makes us all feel a part of Australia and all that and how we're all connected and trying to
1: බර්නාඩ් ජූනියර්ට මේ දජය ප්‍රසිද්ධ වීමට පෙර කාලය මතකයි. 1990 තරගයෙන් අනතුරුව දූපත් පුරා ක්‍රමිකව දජය ව්‍යාප්ත වන අයුරෝහු දකිනවා. අද වෙනකොට ඕස්ට්‍රේලියාව පුරා ටෝරස් දජය ලෙලදෙනවා. මගතොටේදී ඔබත් පාසල්, විශ්වවිද්‍යාල, කවුන්සිල සහ අධිකරණ පරිශ්‍රවල මේ කොඩිය දැකලා ඇති. බොහෝ විට මේ දජය ඇබොරිජිනල් සහ ඕස්ට්‍රේලියානු ජාතික දජය කියන ද්විත්වයත් එක්කමයි දකින්න ලැබෙන්නේ. ටෝරස් දූපත් කොඩිය එතර රටවලදී පවා දුටු බව බර්නාඩ් ජූනියර් කියනවා. ඔහු කැරී ද ෆ්ලෑග් නමින් වාර්තාමය වැඩසටහනක් සමග සංචාරය කළා. ඒ ගමනේදී ලන්ඩනය, පැරිස් සහ නිව්යෝර්ක් නගරවල ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලවලදී ඔහු මේ බව දකිනවා. ඒ හැම මොහොතකම ඔහුගේ මතකයට නැගෙන්නේ Thursday Island වල සිය පියා සමග ගෙවුණු ළමා කාලය.
2: No matter where I am, when I see the flag, I see my childhood growing up on the island and overlooking my dad's shoulder, doing all them sketches. And even when I took the documentary over to Canada and the flag was flying there, it took me back to Australia. And I didn't even think that I was in another part of the world. I just remembered my childhood and then I snapped into reality and I was, oh, that's right. I'm in another country. So that's the feeling that I have every time I see the flag.
1: කුඩා ළමුන් ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් දජය පිළිබඳ කතාව ඉගෙන ගත යුතු බවයි බර්නාඩ් ජූනියර්ගේ අදහස. ඔහු Our Flag, Our Story නමින් ළමා පොතකට සමකතුරු ලෙස සම්බන්ධ වෙනවා. පොතේ පින්තූර Tori J. Modegan.
2: I've had a lot of readings at schools, especially around Reconciliation Week and NAIDOC, and all the comments that I have from the teachers and school support workers was the kids really enjoy reading the book.
1: ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ දජය භූමිය, සයුර සහ මිනිසුන් සංකේතවත් කරනවා. මේ දජයෙන් ටෝරස් දූපත්වල ඔස්ට්‍රේලියාවේ මෙන්ම ලෝකේ පුරා මේ සංස්කෘතියේ පැවැත්ම නිරූපිතයි. අතීතයේ සහ වත්මනෙහි කතාන්දර මෙන්ම අනාගතයත් මේ කොඩිය තුළින් දකින බවයි Tyrell kiya sitiye.
0: It's good that we have a flag dedicated and designed by us for us to motivate us to continue our journey and move forward so that we are having pride and acknowledging our cultural identity.
1: Nikia Hutchins gena vartavakasurin SBS Sinhala sewayata sampadane kale Tisarani Vijaya Bandara.
3: හොඳ හැමනම් මේ ගීතයත් එක්ක සමුගන්න තමයි සූදානම් අද වැඩසටහනට සම්බන්ධුනේ තිසරණේ විජය බණ්ඩාර අතිනි අමරසිරි සමගින් මම නිපුණ දුරංගොඩ. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ලබන බ්‍රහස්පතින්ද උදේ 11ට එහෙමනම් යලිත් මුණ ගැහෙමු. අයබෝවන්.